මකක් කතරකු පක්සයි කුණියත් අනි මෙවුණ ගව පිසිියල් වරිසනි ෆ්‍රන්සිස් දී පොර් රහචය. ස කර්ම බක් තු ජෞටජ ගිත් කයිකෙනනත සමුහල මැසජ් ලියෝ බවස ලියෝ ඩිමැල්ලෝ ලියෝමට හැලෝ ගොයි කර අවනේ තතුම්ග දෙවබරි ස්සාන්ස මකයි එක් කතර්සයි අනිතේ හව බෙඩෙතා බයි ක්‍රිෂ්ටල් හක කතර් සගයදලා දක්ටුලේ ගවපී ජොයරෝජ අනිහ කතර අයිකුන් රවතත් පිටල් ලොරා බාබසින් අයිවි Leroy, Alex, and Sogre Radio Aikupi, and your message that we Leo Dimelo FM Radio Zomogi Angod Mapsa Telatestano Donuigita Yakinak back to back. Survey Kunyat and Meono, Natajapran Sogrezala, Dak to Loy.